0: සුදම්මාපාමනේ ධාර සාවකච අගේ ධර්ද මනුස්මය රාමනාමකි බැජබඩේරි මේරේටාකොර ආපොර කයේ ජෙත් සබසාගත කරේම්ඹ කෙල්ලි ඒ කරතේ රෙල් නාගට අය ජනග උත්සත ඇය රාම නමාද දෙසු සවබා පහි නෙන්දක සාගත කව නසකෑ තෙල්ල අපනේ කල්ලු කියලායි ජන්න කව ජාන මෙර සවබා පව ගෝණ මෑ ගොන් ප්‍රකාශ මෙරේ ටකරගේ ජන ප්‍රීතම පාරේ සෝහෝ වේ දසන දසාපේ ජාල පනම්බල කරතාපේ මේර මිලාව නානෙක ගූරමක සැජ මිලාය ජෝ ජල ජලේ සුමාවේ බසන්ත මහල්ලා පයිවා කර පැල්ලා දව තුකිය එකවංකාරු සතුකර ප්‍රසාද සෝන සාකී මාන ජබ්බයාර ජාමලුන්දරයා කැහේ ඒකම්බාර බාල්මිකේ හවා සසාංගත රූ කෝමිලයා හාරණ සංගතයට සන්තා ජචෝ චන්න දේන ලේ මස්සක ලාබෝ කාර කෘපා දේන රහව ගණකවදරී හාර ගය තෝත ගින්දර තියෝ හරකිවමෝක නිපරස දාමය දාල්ද පංජ රේ මන තුහ පිහි පදයුග බෙන්ද බධික උදාරයෝ කාම්ම බරහාරක බිඩවදරී අංගුෂ්ටතාද මෙදර උදාරයෝ දාත්ත පයරේ මන තු පිහි හද අය ප්‍රනාද ලකී හර පැජ යා පුෂ්පස්තර ශීනත ද්‍රෝපදී ලකිලාජ ජේන ජේන සේවයාන්ත බාර රේ මන සේවතුම පරේ පාර තන්නෑ සේවයා බාලඳ බුද්ධ අන්තර් ලොච්චන ගොර මෙල පයි සෙද්ද බේනි කෝ ගෝර කිය ප්‍රකාශ රේ මන තුන් පී හොහේ දාස ජය දේවතේ අගවා මේව නහි උදරයෝ සෑන් සේව මන ඩී නදොල්ලේ කහුන් ජය මන තුන් පී තරසේ සරණ පයි ජය නුගුරු ඨාකර කියෝ ආප සේ තැලිනේ බගදරාක තින්කා ගුණය ගුණ විචාරයෝ කෝයේ බෙද්ද දේක් මන ලග සේවක බීර්ද අයෝ ඒ පරංග නම් දේව හාර ජයෝ බසේ සංගරම දාස් තේ අය ප්‍රභ නූප ගුරු නානක දේව ගෝවෙන්ද රූප වසන්ත මහල්ලා පයමානක ජනම ප්‍රමේ ජෝණ මායේ හාර සිමරණ බෙන් නරක බාහේ පගත බෙහුනා කාණ්ඩ කාණ්ඩ බැන බෝජ ජම දෙක දාන්ද ගෝමිඳ පදෝ මෙරේ සදා මීත සාජ සවද ගාර සදා පරීර රහෝ සන්තෝග නාවද කෝංගාජ තුම බාදර සබ මායා සාජ පාප කරන්තෝ නැ සංගායේ බෙකකා මාතම වැජය හෝ හෝ කර්තබදේ බෙකාර මෝ ලෝභ දුබෝ සංසාර කාම ක්‍රෝධ මන වස කියම් සුපනේ නාමනා හාර ලියා කබෙහි රජා කබ මංගන හාර දුක් සුක බඳු සංසාර මනු දරණ කා සාධනාය පාප බන්ධන නෙත බෞද්ධය ඊට මීත කෞසක නාහෙ ආප බීජපේ හිකය ජා කය කිනේ හෝත බිකාර සේ චෝරිත ලියා කින් වැංග බාද මය මොහ බව ප්‍රමයා කරන දේ කර කර්මය කරනේ හරි ලිප්ද යාප නහි ලේප ප්‍රාපුන බාබ රාකල යෝග බින්ද යාල දෙන චරණ පුන කර පාරත දිබෙන දුජ නහි ඨාහෝ කකේ බාබ රම දේව නාව තුම් කර්තා තුම් කරන හා තුම් උච තුම් බව පාර කර කේ පලන ලේ වන්දා ඒ නානක දාස බ්‍රහ්ම කේ චරණයි සම්සන්ත කේ වාර මහල්ලා බයි මා කෝ කාල ප්‍රසාද හර කා නම් ත්‍යය කේ වරේ පයි ක්‍රම කන්දේ පයි ගේ රතු සහය වාන ත්‍රේන ත්‍රි පවන මෝල්‍ය අමෘත බල පයි මෙල් සාදු සෝක වජන තී සබ ඡය නානක සිමරේ එක නාම වෙන බවර නාන් තයි පන්දේ බදේ මහබලි කර සද්දාට වාපන ජන ජ පයන වේ දිය කොඩ යරෝ සෝ සම් මෙන්න කේ නෙත නම නර වා දෙන දැන නම් ත්‍යය ද පිට පය නම වා දිස්තේ උදන අනක සෝහි පිර හොවා ගත්තා මුජ කය රය ගම සමාවදී ජාන් සම කසම් කේ කෝන් කියුන් දබාවේ කහන් දැන් සොනෙත සේ බල්සෝ අවයගම ගෝචන් සයබ දුතල්ල විනන්දා වේ සච්ච පුර ගුර බදේශය නානක සනාවේ බසන්ත බාණී භක්තං කික බිහිජී කර පලයක් වං කාතන ප්‍රසාද තෝලි තත්ති මොලිය කාස ගාඩ කන මොලිය තුම්බර ගාස රාජා රාම මොලිය අනන්ත බාය ජය දේකෝ තේරය සමයි රහව ਦੁਤੀਆ ਮੌਲੇ ਚਾਰ ਬੇਦ ਸਿਮਰਤ ਮੌਲੀ ਚੰਕ ਦੇਵ ਸੰਕਨ ਮੌਲੇ ਜੋਗ ਧਿਆਨ ਕਬੀਰ ਕੋ ਸਵਾਮੀ ਸਭ ਸਮਾਨ ਪੰਡਤ ਜਨ ਮਾਤੇ ਪੜ ਬ੍ਰਾਣ ਜੋਗੀ ਮਾਤੇ ਜੋਗ ਧਿਆਨ ਸੰਨਿਆਸੀ ਮਾਤੇ ਅਹਮ ਮੇਵ ਤਪਸੀ ਮਾਤੇ ਤਪ ਕਹਿ ਭੇਵ ਸਭ ਮਦ ਮਾਤੇ ਕੋ ਨਾ ਜਾਗ ਸੰਗ ਵਿਕਿਹਿ ਚੋਰ ਕਾਰਮ ਸੰਲਾਗਰ ਹਾਉ ਜਾਗੇ ਸੁਖ ਦੇਵਰ ਅਕੂਰ ਹਣਵੰਤ ਜਾਗੇ ਤਰ ਲੰਗੂਰ ਸ਼ੰਕਰ ਜਾਗੇ ਚਰਨ ਸੇਵ ਕਾਲ ਜਾਗੇ ਨਾਮਾ ਜਾ ਦੇਵ ਜਾਗਤ ਸੋਭਤ ਬਹੁ ਪ੍ਰਕਾਰ ਗੁਰਮੁਖ ਜਾਗੇ ਸੋਈ ਸਾਰ ਇਸ ਦੇਹੀ ਕੇ ਅਧਿਕ ਕਾਮ ਕਹਿ ਕਬੀਰ ਭਜ ਰਾਮ ਨਾਮ ਜੋਏ ਕਸਮ ਕਹਿ ਜਾਇਆ ਪੂਤ ਬਾਪ ਖਿਲਾਇਆ ਬਿਨ ਚਲਵਣਾ ਖੀਰ ਪਿਲਾਇਆ ਦੇਖੋ ਲੋਗਾ ਕਾਲ ਕੋ ਭਾਓ ਸੁਤ ਮਗਲਾਈ ਆਪਣੇ ਮਾਵਰ ਹਾਵ ਬਗਾ ਪੱਗਾ ਬੇਨ ਹੁਰੀਆ ਮਾਰਤਾ ਬਦਨੈ ਬੇਨ ਖੇਰ ਖੇਰ ਹਾਸਤਾ ਨਿੰਦਰਾ ਬੇਨ ਪਨਾਰ ਪੈ ਸੋਵੈ ਬੇਨ ਬਾਸਨਾ ਖੀਰ ਬਿਲੋਵੈ ਬੇਨ ਸਥਾਨ ਕੌਲੇ ਵੇਰੀ පැහැඩේ බේන්න බාටගනේදී බෙන් සදගුණ බාට ලබයිකෝක බිරිසම් ජයි ප්‍ර ලාද පටයි පටන සාලෝ සංසක බෝලිය බාලම්. මොහකෝකා බඩාව සයාල් ජාල මෙරි පටනයා ලෙක්කදයෝ ශිලිය බාල නහි චොටුරේ බබරාම් නාම මේරෝ අවර පටන් සයෝනහි කාම රවතන්ටේ මර්කයකයෝ ජයිපර ලාද බුලය බේග තයතු රාම ගයන්ගේ ෂෝඩ් බාන තොජ්ජ තුරත චඩවෝ මේ රෝකයෝ මාන මොකෝ කාස්ථාව බාර් බාර ප්‍රාභ ජාල තාල්ලකිලිය හරික රාම් නා ෂුඩ්ඩෝ ගුරහේගාර මෝකෝ කාල ජාර පාවේ මාර ඩාර කාල කඩක ගොප සයි
1: ਹਰ ਨਾਗ ਛੇਤੀ ਉਨਕ ਵਿਦਾਰ ਓਏ ਪਰਮ ਪੁਰਖ ਦੇਵਾ ਦੇਵ ਭਗਤ ਹੇਤ ਨਰਸਿੰਘ ਪੇਵ ਕਹੇ ਕਬੀਰ ਕੁਲ ਖੈ ਨਾ ਪਾਰ ਪ੍ਰਹਿਲਾਦ ਉਦਾਰੇ ਅਨਕ ਬਾਰ ਇਸ ਤਨ ਤਨ ਇਸ ਤਨ ਮਨ ਮਦੇ ਮਦਨ ਚੋਰ ਜਿਨ ਗਿਆਨ ਰਤਨ ਹੈ ਲੀਨ ਮੂਰ मोहे नाथ प्रभु कहो काहे को न बिगुतो मैं को आहे माधु दारण दुख सहि न जाए मेरो चपल बुद्ध सिंह कहाँ बसाए रहाउ सनक सनंदन शिव सुकाद नाम कवन जाने ब्रह्माद कब जन जोगी जटाधार सब आपन अवसर चले सार तू अथाह मोहिथा नाही प्रभ दीना नाथ दुख काहे मोरो जन्म मरण दुखिया तिहिर सुख सागनु नौ कबीर नायक एक बनजारे पांच बरद पचीस संकाच नौ बहिया दस गुण आहे कसन बेहतर लागी ताहे मोहे ऐसे मन सिउ नहिं काज जह घटै मूल नित बढ़ै ब्याज रहाउ साध सूद मिल बन जकीन करम भावनी संग लीन तीन जगाती कर तरार चलो बन जारा हाथ चार पूंजी हिरानी बन जटूट दह दिशानो गै छूट कह मन सरसी काज सहस मन तो परम पाज ਬਸੰਤ ਹੰਡੋਲ ਕਰ ਦੂਜਾ ਇੱਕ ਓਅੰਕਾਰ ਸਤਿਗੁਰ ਪ੍ਰਸਾਦ ਮਾਤਾ ਜੂਠੀ ਪਿਤਾ ਵੀ ਜੂਠੇ ਜੂਠੇ ਹੀ ਫਲ ਲਾਗੇ ਆਵੇ ਜੂਠੇ ਜਾਹੇ ਵੀ ਜੂਠੇ ਜੂਠੇ ਮਰੇ ਅਭਾਗੇ ਕਹੋ ਪੰਡਿਤ ਸੂਚਾ ਕਵਨ ਠਾਓ ਜਹਾਂ ਬੈਸੋ ਭੋਜਨ ਖਾਓ ਰਹਾਓ ਦੇਵਾ ਜੂਠੀ ਬੋਲ ਜੂਠਾ ਕਰਨ ਇਤਰ ਸਭ ਜੂਠੇ ਇੰਦਰੀ ਕੀ ਜੂਠ ਉਤਰ ਸਨਾਹੀ ਬ੍ਰਹਮ ਅਗਨ ਕੇ ਲੂਠੇ ਅਗਨ ਪੀ ਜੂਠੀ ਪਾਣੀ ਜੂਠਾ ਜੂਠੀ ਬੈਸ ਪਕਾਇਆ ਜੂਠੀ ਕਰਸੀ ਪਰੋਸਣ ਲਗਾ ਜੂਠੇ ਬੈਠ ਖਾਇਆ ਗੋਬਰ ਜੂਠਾ ਚੌਂਕਾ ਜੂਠਾ ਜੂਠੀ ਦਿਨੀ ਕਾਰਾ